0: decisions.
1: හිග්ගෑම් අඩුතකා එහා මෙ හිග්ගෑම් මියසිකායකු නුවදියක මෙගහර්ට්ස් දිවේ FM.

0: ඒක හලන්ද ෆිනා උමිත කර හමියද සෑන්ත වර කමුදා ලිස්ට් එක අඩු ඉවිගෙන් දාන කම එහුන් තරින්ගේ හොවුන් තම මිසහල් දෙනින්ගෙ
1: ආ වරම් ෆාවෙක්
0: කින වනි අනේ ෆෂන් මිස හිලව රීතිත
1: අයෙක්
0: රීතිද ඇන්තම් කෝ අනේ හම අඩුවයි වනි හින්දි ලවතද
1: ආ හින්දි ලවය දිවේ ලවය ඉංග්‍රීසි ලවය හින්දි ලවය බොඩන් අඩුවයි වනි
0: එහෙනම් දිවේ ෆන්නාණුගේ තරයන්ත එම කම් දෙනි කොම් ෆන්නානේ
1: උමර් ජාහිර්
0: උමර් ජාහිර් මේ සමවර කුලදාන් ෆන්නානේ කියලා කබස් සෑග කන්ත නිම්මාලිත
1: ආ ඒ පොන්ත නිමිජ ඉන්ටර්වල් වෙස් නිමිජ
0: නිමිජද දැන් මේද කොන් කොන් කන්තත් එකේ හුරි කුරිය
1: කුරියක දැන් එහෙන් කන්තත් එකන්නේ මාක
0: දැන් හම ඩියුටි නිම්මාලාලා එනි මුනිද
1: ඩියුටි එන්න ඕන නෑ මේ බේ බේ තනකට දාමි එන්න ඕනේ
0: එහෙන්ත
1: එහෙන් ආන්ට වෙච්චි
0: ඕ ෆිනේ මේ ඔලු නේද මම පහර ආ ෆිනේ වර ගිනන් දිමාව ඇන්ත උලනේ ස්කූල් ග එහෙම මේ ඔලු නේ මම පහර
1: ආ ඒ දැන් එන්නම් කියා මේ හොගෙන වන්ට දෝ මේ
0: ආ එහෙම වර මට මාෆන් එ දෙන්නේ
1: ඒ වස් කමෙන්
0: කවහෙ මම ලව خاص කරානි කොම් ෆරාතකක
1: ෆිනාය නම් මේ කොරීද දැන් එස්එම් ටීම් දැන් අරවා හොරිය බැසුන්
0: වරංග උපාවෙ ජයන්ත බද්ද වීමයිගෙ
1: වර උපාවෙ දෝහකන් එද
0: ආ මේ කොළොව සමවර පාජවෙ දෝහකන් එදමු මෙහැ සබුන් ඇන්දා වකිවල මොෆෝ ඇන්තුගේ රික්වෙස්ට් ලවය කුරිය දාන

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: නොමැති එක මෙගාහර්ට්ස් දිවෙහි FM

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break. Lunch break.
2: නොදෙහැ එක මෙගහට වෙහෙ මිගඩි කුරිය මිදනි ලංච් ප්‍රේක් මේ ෂෝ ෂෝ යයිකික කුරිය මිදනි සම ෂෝ මියතු ස් දෙජහුම හම කුරිය දායිරුග මියතු මිවාහක දක්කාලනී උදුහේ කාරා බෙහෙ ගොතුන් ආ හෝදුන් දකා බෙහෙ ගොතුන් ආදැක මතින්දා බෝට්තකා ඛිලාෆන් උදුහේ කාරුත ෆරුමා කුරණී සිටීතෝගෙ කුදි ජාගතෝක බේනුන් කුරෙවේ ගොතා ගිනා උදුහේ කාරතෝක ඩ්‍රෝන්ග හුන්නපද ගින පුරපති තකෙන් හුරේ میگے سببوں اولندو ہما ہی فاٹم فسے ہوئے فا اے برا فچا مسئلے دیماویس رکھا ترکا مائے کو دتورو کرے وینے تیماویٹا رٹے ہی می اولندو تن ہنگانی بوڑے تی بیٹری سسٹم تاکوں میگے سببوں آٹوگا تبوں کے مسئلہ ویس حل لوے گینا ادوہے کارتا کی امیلین ادوہوں کے قابل کھندی بھی فوا اولندو تکے

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේ ගුමත්තා දෙක්.

අදි නුදන්න මීහුම් බුනෙෆූවේ අල්ලා සීදා තිමම් මෙන්න බස් වහයි නුකුරවනී කීවකෙන් බාවේ නුවත මුහම්මදගේ ෆානුගේ බස්ෆුළු තෙදුකම්ගේ හෙක්කෙ තිමම්මෙන්ගේ ගාතන් නානනී කීවගෙන් බාවේ හම එෆදයින් එවරෙන්ගේ කුරින් උළුණු උම්මැත්තවගේ මීහුම් බුණී වෙස් එවරෙන්ගේ බුණුමා එෆද බුණුමකෙ එවරෙන්ගේ හිත්තවනී එක්ගොයිවගෙන්නේ එෆද කන්ත යකයින් කුරා මීහුන හම කශවරුන් තිමන් රස්කලාගේ හෙකිත බයාන් කුරව්වා ඉංගෙවීමේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්.
1: හිම බිහිගේ අලාමැත
2: හුංගෝ
1: රෝගාජේහෝ
2: කෙස්සුම්
1: ලෝරෙව
2: හමුග අරබ් බිහිත කෙන්නගුම්
1: ආමක බිහිත ෆුරිතම නගාණි මූනා කරුග එෆෝ මේමති බුරකෂි අතුග අදි එෆෝ ෆෑග
2: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಡಿ ಜನಮ ಲಸ್ನು ಕುರವ ಸೆಹಿ ಫರ್ವ ಹೋದವ
3: ಲೈಪ ಅಳಾಲುಮ ಕೊರುಬಾಣಿ ಎಕುಕ ಉಳುಮ ದೆ ಲೋಪಿ ವೆರಿಂ ವಿ ಪಾಲ್ತುತ

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අම එකනි නෝදි හැකෙන් මෙග හට් දිවහි එෆෙමු ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ කුමත්තට.

0: American in what the IK Megahertz Divay FM.
1: එල්ලවයි එකමකු ආ අඩේ ආ බීටෙන්

0: මියද හම එහෙම අමිල්ලෙ සම ගබූ කුරහි වෙච්ච එහන්ත රෝග ගැසර බොහරිද
1: රෝගාගැසර
0: හස්තයි වෙද්ම මෙහම පාටක කොලන පීවනි රෝගායන් පරිපුරණ තිද මේ අකොමදු මුද දඥස් පරි ගහෙම දාන් කරනෙ ද ඕකේ ගේ හිඟ ලවෙන් අඩුව හලඳ කොල්ලවේ ගෙනස් තේමි වාවාවා ර දස ග මිල වාඩු හනුද වේ හිඟ අඩුහන් හෙම තිබුණහ වර බොඩ ශුක්‍රිය අයගේ ද මූදුගේගේ මිලෝකින අඩුවහනි
1: හොමස්
0: කොතකු මිල වාඩුවා ලයිගේ තින්නාද චෙලවවාන අඩුවහ හෙන් බැන්ද බැන්ද පුරත මිසු ගෙනස්තේන ගඩිරු ෆෙෂ අමිල රවගගේ ලව ඉගේ ලවේ පහු අන තිබුණ අල්ලව ගෙනස්තේන කොන්තුච ඕකේ උපාර දුහකන් ගෙදෙන් ඇස් ලවකි වෙලානගේ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග
1: ඒක වතකා ඇච්චි ආද ලස් වෙජ්ජේ
2: ආහත් ලස් වෙජ්ජේ ෆූ හිමි හිංගින හිඟ බදිවේ FM මොංගන නිකොල් ෂෝ එක බලන
3: ලන්ච් බ්‍රේක්
4: ಹೊನಿರ್ಫಿಯವಾ ಕೊಮ್ಮೆ ದುವಹೆಗೆ ಮೆಂದರು ಏಕೆ ಜಹಾಯರು
5: ನುವದಿಹೆಗೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂ.

0: මේ ධනී ගෙස්ටාර්ජය ගෙස්ටාර්ජයකි කොම්ම බොරස් පෙදදුහ ගෙරේ දිව එම්මුන් කුරිය දම්න කුරිය ගෙද පොග්‍රම දෙෙන් පොග්‍රම් හම බොඩම් මි බදාධනී දෙෙන් කුඩකොම් මෞදුව එන්න ගාලා වහක දක්කාලා එකහ ගොතකද
1: හුසාරගද දොස කරම දන
0: එහම මිරේසමී ඔයි මෞදුවකි මේ ඉස්්‍රබ්වෙහින්ගේ දුව මේ බනලකවාමකුතු පාකර ස්්‍රබ්වෙහින්ගේ දුවසීම ස්්‍රබ්වෙහින්ගේ මුහිම්මකම එමිහුණ හිතරම් කුරුම මිහුන්න දේංචේ ගදරු කිහාවරක දෙවේතු අල්මෙන් අල්මගේ කුදින්න අංගා දෙවේතු නොනි ස්්‍රබ්වෙහින්ගේ මුහිම්මකං ඒ කිහා මුහිම්ම බයිකං ඒ දෙෙන් ගෑගනක මි අහලවාගකි මිහාරු ශ්‍රෆී ගගුලි පොරේ
1: ස්නාවදක ශෆීකවා කියන කියන කන්තත්තා හැමනි කොඩකොඩක අඩුවට කෝල හිවනගේ
0: ශෆීක අඩුවන්නනි වර දුරුන්නේ එක්කද නවල් කොල්ලටි දොති කොම්වෙස්වර එබ්බේ එකමක අදස එක්කුම් හමයක නේඩ
1: කුරිය දෙවරු අනකොම
0: මිහාර් බරාව
2: ඒයි මී ෆෝනක මයකම් මුලනි කොමකම දිමානය
0: මයික එල්ලා මයික ජහා
2: ද මිතාවයි සෞන්ඩ සිිස්ටෝම මයකු ජෙහෙතු බයා මෙන්නු යොම
0: වඩද කො කොන් කමෙක් චපික් මිකඩේක
2: කෑ නිමුණ හම
0: කෝචතිකෙයි
2: මිකයි තරුකාරි බයි කොල
0: හම එක තරකාර බැක් කොල
2: තරුකාරි බයි කොල සිහුණු මස් කොල කයකු
0: එද මිරිය නිමුණ
2: ආද නිමුණ දෙංකායන ආපල ගෑනලක දිහකඩි බෑහකන්නරු
0: හුසෙන්මෙන්න්න වාගොතකි කෑාපව සනික සම් බණහය මම කෙවෙනී
1: ්‍රිකම වර සිකත බලයන් තමරුණනිද
2: බෙලේ ආදය රකදයද බෙලියන් ඉවරක බෙලේ රක්පුුව රටුග වාමයි වරක
0: කියන මෝසුන්
2: මෝසුන් ඉජි හතරදම් බෙහුන් රේ හතරදම රයා වෑවස් පාරු ඉිය කොස්ස මේ විලිගේ තාමගෙන් දිය මගමතය එකක් සෙම්බඩෝ සංගඩු තෙරෙම්මගේ දරි සෑකවස්ද වාර පිරුවස්කයි මොලි මගතව චකසා ආයරුව තලුන් අලා හම හික්ක හම ඊස උරාණ
0: හම එක්කුම් හිදිලා හිද
2: ඉදිරම තලුන් අලාප හම ඉක්කි පෝති මුන් දෙල්පුල කාක්ක මරව තලුන් අලා හදිය බුණ තිවල චෛනාගුරුපේ බුරන්ත නේකරපා මියද වර ඕනු කදයෝ බොඩියා
0: තිති වර හිංකාල් කවෙත් ලබ්බා පතා
2: ෑ කොල එම කොල රකක පනස හෙලිය නොල මිරයකුව
0: ශෆික් මිරේම අහාදනි ස්ට්‍රබ්ම හින්නකි කියහා මුහෙම්ම බයික් තෝ දෙෙන් අල්ගොන්මෙන්ගේ මියදුගේ මි කොඩකුදින්නම් අල්මෙන්ගේ මෑම්බ ෑන් නුනේ කුදින්ගේ මෑම්බ ෑන් කියහාවරක එමන හිතරම් කරන් නොනේ මී හුන්නන් ඕගා තෙරිවාන් දස්කොත් දේ තෝ
2: දැන් තීද මිහාරු නෙක්කම දෙකම හරුවන්ගේ සමා නොග මොස්කුලියකු පැනිිචක මයියා මියක සමාසා කොන්නලා සමසාර බහ මල්ල අද ඒග මියක් මසකද කරය කරන කීත්තෝ කොන් කමෙත්ත කරන බලනවා එවිමතා වරන්නම ඒරුව මසක්ක දස බරි රගුතුවී
0: මිහාරු එක ආතා කරන්න ඕනි එක අශගන්නුවන් කොන්කොන් කන්තතක කොරවේනි
2: අශගන්නුවක් කරවේ නම ඉස්රම්මහින්ග තෙරේ හා මිස්මියෝ කාරරි හායග අදිව සම මෙවලේ ලදවාන් කුදි මුලම එක මිය කොජක නොකරන එකකම ගෙරති නොකරනක මොනා තීව මසකයි එතාවර මරියාදු කියෙක්තර බෑජෝ පෙන්න්නල් විස්වරම්බයහින් තිබෙගෙන් එමියෝ කොපොයි මසක්ක අජෝරි තවස් දැඩින් මේ උන්දෝ ජිවස් දරණින් කොරි තවස් දැනිග කියලා
0: මසෙක්කෙතෙරි රේවුන්තෙරි දුරු විශ්නය බයි එහනු දෙන් මිහාර අල්මෙන් ස්ට්‍රබ්වෙහින්ගේ වාහකමින් දක්කෑරු ගල්මෙන් හම් පාහකොල්ද ජයකන්නේ ගස්තුවා මියදු අල්මෙන් මියදු මි ගවමග මෙහින් මි තිබෙනී එබේ ෆුළුන්ගේ බොර මින්න මසෙක්ක තුන්නේ
2: මියකර මසකත මියකර මසක තෙරව පුරවේ අමිත හොද අමිල අල්ගල්මවා කොරීම අල්ගල්මෙන් කොරීම මසක්ක සමානගේ හම ජීන තීය බේ පුළුන්ද රු ආාරිය සේරවාර පොඩු ಯಾರು ನೆತ್ತಗಸ್ತೆ ಮಸೆಗೆ ಕೊಣಗಿಲ್ಲ ಬೆಲಿ ಹುಲ್ಲ ಕೊಣಗಿಲ್ಲ ಪರ್ವತಿ ಗಾನ ಗಾವು ಹುಲ್ಲ ಅಕಿರಿ ಹುಲ್ಲ ವರ ಮಸಕ್ಕೆ ಕೊರಿ ಏರಕ್ಕೂ ಬರೋದೇ ಹೆಚ್ಚೆ ನೋಡ್ನಾನ ದಾರು ಹೆಚ್ಚಿವೆ ಲಕುಡಿ ಹೆಚ್ಚಿವೆ ಕೊಣಗ ಹುಲ್ಲಾನಿ ಯಾರು ಕುಜ ನುಕುರಾನೆ ಎಕುದಿ ಜಮೀನ್ ಅಂತಿವೇನ ಹೋದಿದೆ ಅಂಬಾಕಿ ಅಂತಿವೇನೆ ಇಸ್ರಾ ಬೇಯಿ ನಮ್ಮ ಕುರಿ ಎತ್ತಿವೇನೆ ಅಮೀಹು ಅಕ್ಕರೆ ಅನೆಂಗ ಹಲುವಿ ಹೆಂಗ ಹೀವಾತಿ
0: ಹುಸೆನ್ನ ಕಿ ವರ ಹದು ಸೋರೆ ಇಂಗೆ
2: ವರ ಹದು ಸೋರೆ ಹಿವಾಟಾ ಚೆ ಕೊಡು
1: ಆ ಹಿವಾಟಾ ಜೋತ
0: ಕೊಡು ಒಂದಕ ನುವಾನ ದೆಂಗ
2: ಆ ಲುವಗೆ ದಿಯಾ ಮಕ ದೆ ಗತೆ ನುವಾನ ದೋ
1: ಹೇವಾ
0: ಕೊನ್ ಲವೆ ಜಹಾದ ಹೇಮ
2: ಲವೆ ಜಹಾದಿ ಬ ವರ ಸರಿ ನುನಸತೆ ಕೈವೆ ದೆ ನುನಸ ದೆ ಕೊ ಮಂಜನ ಹ ಕೊನ್ ಕೊಜ್ಜೆ ತೈನಿ
0: ಮಿಯಾ ದೋ ಬೋಲೆ ಟೀಮ್ ಇಂಗೆ
2: ಅಂದ ಗೋರೋ ಕಿ ನಕಾಲೋ ಕಿ ಜಹಾದಿ ಬ
0: ಕೋಚಿಗೆ
2: ಗೋರೋಂಕಿ ನಕಾಲೋಂಕಿ
0: ಗೋರೋಂಕಿ ನಕಾಲೋಂಕಿ ಗೋರೋಂಕಿ ನಕಾ ಓಕೆ ಏಮ ಕೊಂಬೆ ಕಹಾಸ ಕೊಲ್ಲಾನಿ
2: ಕಹಾಸ ಕೊಲ್ಲಾನಿ ಹಮ ತಿತಾ ಬೋ ಟೀಮ ತಿತಾ ತಿತಿವ ದೆನ್ ತಿದೆಕು ದಿನ್ನ ದೆನ್ ಅನೆಕ್ಕ ನನ್ನೋಡ ಕೊರಾಸ ನೋ ಲವ ಹೋದಾ ಎ ಗ್ರೂಪ ಎಮ್ಮೆನ ದೆ ಅಡುಗ ಬೋ ಟೀಮ ದೆನ್ ಎಫ್ಎಂ ಅಡೋ ಹಂತಿ ಎಮ್ಮೆನ ನಮನ ಕಂಫರ್ಟ್ ಸಿಗು ಎಮ್ಮೆ ನಿಮೋನಿ
0: ನಿಮೋನಿ ದೋ ಶಫೀಕ್ ವರ ಬಾಜರಿ ರೇಖಂಗ್ ಎದೆಮ ವಕೀಲಾಡ್ಮೆ
2: ಹಾ ಜರಾ ಹಾ

0: Hussein.
1: Ah. Kuria Medani ho guest aur je.
0: Mere
1: shoya ke Hussein Rashid Mazin Kuria Medani. Main sahab hu.
0: Hussein Rashid Mazin tati.
1: Aur ke Hussein Rashid mere Mazin.
0: Ah.
1: Devi kara ek kolla me ki uta.
0: Ha. Ade ne hum ek chhod do.
1: Ha ek chhod.
0: Mose guli pur. Assalamu alaikum. Mose. ಇತರ ಬೇರೆ ನುಣಿಕೊಂಡ ಗೊತ್ತಿ ವಾಣಿ ಕೇನೆ ಮೂಸಂ ಪಿಕೊಳ
2: ಮೂಸ ಹೋಣು ವರಂ ಹೋಣು ಏ
1: ಆ ಅಮ್ಯಾರ ಮೂಸಂ
2: ಆ ಹೇವಳಿ ದುವಾದ ಮೆಂತರ ಹೇವಳಿ
0: ಏ ಎಲ್ ನೀನೋ ಗೆ ಅಸರ್ ಕಣ್ಣೆ
2: ಎಲ್ ನೀನೋ ಗೆ ಅಸರ್ ವಯ್ಯ
1: ಮೂಸಂ ವರ ಗೊತ್ತಕ ಹೋಳಣಿ ದೇತರಕಂ ವಾರ ಕೊಳ ವೇಲಾ ಹೋಣು ವೇಲಾ ವಿನಿ ವೇಲಾ ಆ
2: ಕಾ ಗೊತ್ತಕ ಹೋಳಣಿ
0: ಮೂಸಂ ಕೆ ಕೈ ಐತೆ ದೋ ಮೂಸ ಆ
2: ಐತೆ ಆ
0: ಮೂಸ ಕೋ ಮಿರೆ ಕೋಚ ಕೆ ಐತೆ ಕೆ
2: ಮಿರೆ ವಿಷಯ ಗರ್ದಿಯ ಮಸ್ತಿರ ಹಾ ಸಿಗಣಮ ಆ ತೆವಲಿ ಮಹ
1: ಆ ಆ ಅದ ಮೇಗಳ ತಿಕೆ ಮೂಸ ಆಗೋ ಪೋಯೆ
0: ਉਸੇ ਮਰ ਬੰਡੂ ਹੈ ਵਈ ਨਹੀਂ ਹੀ ਹਾਂ ਉਸੇ ਮੇਰੇ ਨੇ ਲੋਕਾ ਦਾ ਤੇ
1: ਮੈਂ ਦੁਰ ਹੋ ਕੇ ਉਤਮ ਮਿਲਣਾ ਵਣਾ ਵਣਾ ਤਾ ਮੂਸਾ
0: ਮੂਸਾ
2: ਹਾਂ ਇਹ ਮਰ ਬੰਡਾ ਵਣਾ
0: ਇਹ ਆਲਵਨ ਮਿਹਾ ਸਾਬ ਦੇ ਐਮਬੈਸੀ ਹੁਣ ਤੇਰੀ ਇੱਕ ਕਾਰੇ ਕਦੇ ਕੀ ਕੋਚ ਤੋੜਾ ਵਣਾ
2: ਨਾ
0: ਹਟ ਯਾ ਰੰਗਵਾਂ ਅੰਦਰ ਹੈ ਨਾ
2: ਹੱਟੇ
0: ਕਮ ਕੋੜ ਦਾੜ ਦਾ ਇੱਕ ਕਦੇ ਸਾਰੇ ਆ ਰੰਗਵਾਂ ਅੰਦਰ ਹੈ ਬਦੋ ਹੀ
2: ਨਹੀਂ ਨਾ ਤੇ ਆ ਰੇ ਫਗਾ
0: ಹಿಂಗಿಂಗ್ವಾಕಿ
2: ಬುರಾಣಿ
0: ಪೀಸ್ಫುಲ್ ಅಲ್ಮೆಣ್ಣ ಹಮೆ ಮಿ ಗೆನೆ ಅಲ್ಮೆಂಗೆ ಹಮ ಏರುಗೆ
2: ಇಸ್ರಪ್ಪ ಹೆಂಗ ಇಸ್ರಪ್ಪ ಹೆಂಗ ಮಾಮೆ ಕಾಫೆ ಮಿ ತಿಹ
0: ಕಮ ಕಿಹನೆ ದಂಗೆ ಏಕ್ ಎ ಮಿ ಹುಣ್ಣಂ ಇಹ್ತಿರಾಮ್ ಕುರುಮಾ ಅಲ್ಮೆಂಗೆ ಮಿ ಅದುಗೆ ಕುದಿನ್ನ ಬಸೆ ಬಕಿಯಾ ದೆನ್ ಜಿಂತಾ ಎ ಮಿ ಹುಂಗೆ ಮುಹಿಂ ಮುಕಮ ಎ ಅಸ್ತು ಅಲ್ಮೆಣ್ಣ ಕಿಯಾ ದೇವೇತ
2: ಕಿಯಾ ದೇವೇ ಹೆನ ಕಿ ನೋಯ ಹ ಪೊಡಕ ಕೋತೋಗೆ ಸೆ ಬದೆ ಹ ಮೈ ಕಮ ಬ ಸಾಸ್ತ ಕೋ ಹ ಮಾತೆ ಅಗೆನ್ ಗೋಸ್ ಕೆ ಸೆ ಕಂ ಕುರಾ
0: ಯಾಕೆ ಮೂಸ ಮಿಹಾರು ಮಿ ಬೈಫಾರು ಹಿಂಗೆ ಅರುಣೆ ಹಿಂಗೆ ಚೀಮ ಮಿಹಾರು ಬೈಫ ಮೆ ಮಾಮ ಕಾಫ ದೋಸ್ ದೋ ಎ ಬಗೆಂದೆ ಮಾಮ ಯಾ ಕಾಫೆ ಅದೋ ನೋಡಿ ಮಿ ಇಸ್ರಫ್ ಹಿಂಗೆ ದೋ ಬಸ್ ಮಿ ಸಾ ಕಂಗ ಮಹಾದಿಯ ಎ ಈ ರಂಗಳು ಫಾಲ್ ಎಣ್ಣು
2: ರಂಗಳು ಫಾಲ್ ಗೆ ವರ ರಂಗಳು ಫಾಲ್ ಗೆ
0: ಕೆಮ ಜೆಮ ಎ ಎ ಏಕಂ ಅದಿಯೋ ಸೀತುರಂ ಕೋರಿ ಎರೋಮಾ ಮಣ್ಣ ಕಿ ಕುರವೇ ಹೇಗೆ ಸುವಾದ ಕೊಲ್ಲಂಜಿ ಅಂದ್ರೆ ಅಡೋಹಾದಾಗ මේ රේඩියෝ මේ අඩෝ
2: හරි දෙගණීර වාරුන්නේ කියන
1: අර ෂව්වර වාහකක යන
0: අර ෂව්වර එකද ඒරුගේ මිසාලක මාසෙරිකව බෙදියස් දඬුවරිකව බෙදේ ඒරුගේ කන් රඩරසු ගහංගා පුන්න මොළති කාරිසාතන් හාදිසාතද
2: කීවන එක මොසමා වේගතන් එමිහුන් එපණ වාහක ස්පාදෙන් කිමිහු මුණාන මිනකටක මිහම් සමානකෙ එවිසාරක ගේවුන ගුදුරති කන්තසින්ගේ වාහක නෝ මොලේකේ මේ පුන්නේ විස්නා ඉතින් මේකත් වේම මේකත් සිගත කරනවා වමන් දාගොතේ මේ මේකත් පුනා නේ මේ වුණා
1: අසහන බපාර ඉවේ මේ මේ අහරොන්න අහරො මේ උලේ දුනිය යා එවිං මේ දුනිය මුන් තපාතු දෙ දොස්සර
2: දෙ තපාතු අවලොඩ් සිවේ හව තපාත් කංගේ
0: මේ දැන් මොස මෙහි තීම් පහ කරන වර ගින රදශ දෙවිජ ඉංගේ වර ගින රදශ දෙවිජ දැන් මේ රදශුන් හැම දිමර ආම කොන් හැම ඉස්තබ් වෙස මෙහි දිමාම සදාන් කොල්ලා බ්‍රගරි ෆිර්මාදා මුර එක කොදි කොදි චීස්
2: බුලදේනා
0: ඒකෙම සිංගන එක අස්තු ගෞම නෝනි අල්මගේ බහා දේතර අල්මගේ ගෞමා දේතර එක
1: ඉස්නාක
0: ඉස්නා මින්වර අස්තු දු හගී
2: අගොන්නක අස්තු නොවිස්තේ මින් විස්තවර ගාතක්
1: නොවිස්නේ නොවිස්නේ
0: අස්තු අස්තු
2: අගොඩ නගාපෙන් ගලමු තිම්මි නගාපෙන්
0: නෝ අස්තු එම්ම මොසහිnga ලවයක දිමය දම කොන්දව ජහදෙම්
2: මෙරේම ඔක්කොම ලවයි තහර විස්තර වෙහිගේ හම මොනාසත් කර ද ඔක්කොමගේ
0: මොස වරන් උපාජි දිමාය වර බාජය දෙකේ දෙම
2: දිමාන වෙහම දිමා වර කොස්සලම දිමා
0: වර දොස් කොල්ලම දිමා ඉංගේ මොසම කංක රාවණිය මිරයා එන්නාද
2: උනේ නෝනේ විරේ කලකේ දොස් මෙයි
0: ආ ඉංගේ වර ගනේ හිතෙන් එරිය මිරේ මොස අත වාණ බයි එහෙන් උට්ටක්ක අතු වීමද මිරේ
2: වර දෙකන්තන් ඔබ 500 සෝකා හේව ඒක මේ නේ මේ ඇච්ච බලාලම් වෙන මාර්ත ආහාර ගොතෝ
0: ආරන්නේ
2: ඒක
0: මිහාර මිනි ඇටි ඇටි කියනවා මෙයි
2: කොතනංගන තරව ආහා එහෙම
0: බජේ දෙකේ දෝ ජහම් වකේ දා
2: ආ බජේ දෙකේ

0: ދިވެހި FM 91.1 MHz. ދިވެހިންގެ මුනිފුහි ފިލުވައި ދިނުމުގަ අබදුވެސް.
1: ලවයකක් වහෝ ලවයි.

0: DIVAHIFM නුවදිහේ එක මෙගාහර්ට්ස්. දිවෙහිඟ මොනිෆුයි ෆිල්වැදිය නමුග අබදුවස්.
1: රීඩ් අබදුවස් රීඩ්.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මේ ගාතුග.
1: රීඩ් අබදුවස් රීඩ්.

0: හිතුගෙ එම්මෙ ෆුන් මෙනුන් දුළුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු ඒ කරුණයේ ඒ ආදේහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙකතුමති
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු පිළවෙත් දෙනුමුග අබදුවස්
1: ලෝබි ලෝබි